0: ලක්මිහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර
1: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රනුස්සරින් විදවට යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන

අගෝස්තු මාසයේ දෙවෙනි සතියේ ලක්මිහිර මා අගෝස්තු කියන්නේ ලංකාවේ මේ උත්සව තියෙන මාසයක් සැනකෙළි තියෙන මාසයක් සැනකෙළි අතර විශේෂයෙන්ම අගෝස්තු වල තියෙනවා ඇසල සැනකෙළිය ඇසල ඇසල පෙරහැර ඇසල පෙරහැර එහෙම නැත්නම් නුවර පෙරහැර ඇසල කියලා කිව්වට සිංහල මාස ක්‍රමයට අගෝස්තු කියන්නේ නික්කිනි ඇසල වලට පස්සේ මාසේ වුණාට නුවර පෙරහැර තියෙන්නේ ඇසල මාසේ අපි සුපුරුදු පරිදි මැදිරියේ අදත් ඉන්නවා සාලිය ගලප්පති ජගත් එජිරසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ පුරා පෑ දෙකක් ඔබ සමග ගත කරන්නයි සූදානම ඔබට පුළුවන් අපත් සමග කතා කරන්න පණිවිඩය වන්න පුළුවන් පණිවිඩය වන්න පුළුවන් අංකය මුලින්ම මතක් කරලා හිටියොත් 0.4668 2.7786 8.6 මොනවම හරි දෙයක් කියන්න තියෙනවනම් අපිට කියන්න දෙයක් තියෙනවනම් මොනව හරි අහන්න දෙයක් තියෙනවනම් අපිත් එක්ක කතා කරන්න 0.4668 2.7786 8.6 බලාපොරොත්තු වෙනවා ඔබ සමග මේ පෑය දෙක පුරාවටම කතා බහ කරගෙන මේ ගමන යන්න

0: ගීත ධර්මදාස වල්පල පද්ද රචනය අජන්ත රණසිංහ සංගීතය සනත් නන්දසිරි දළදාව සහ ඒක ප්‍රමුට් කරගෙන නුවර රාජපාලනයේ සංකේතය දළදාව කියන්නේ රාජපාලනයේ සංකේතය රාජපාලනයට දළදාව අත්‍යවශ්‍යයි නුවර පෙරහැර හැම අවුරුද්ධකම තියෙනවා ඉතින් ඒක අපේ සංස්කෘතික අංගයක් ඒ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා අපි කැමති මේ සාලිය නුවර පෙරහැර බලන්න ගිහිල්ලා තියෙනවද කෑගල්ල ඉඳලා
1: ඔව් ඉතින් අපිට බොහොම ළඟයිනේ ඉතින් අපි කොහොමදත් අපේ අම්මලත් එහෙම බොහෝ වෙලාවට නුවර තමයි යන්නේ ඉතින් නුවර පෙරහැර බලන්න ගිහිල්ලා තියෙනවා පුංචි කාලේ නමුත් මම අර මේ කියන්නේ මම සාමාන්‍ය වයසට පැමිණුණාන් පස්සේ ඉතින් මම ඉතින් ඌවට එහෙම වැඩි සම්බන්ධුන්නේ
0: නොහර පෙරහැරත් එක්ක අපේ සංස්කෘතිය තියෙන ඒ වගේම සංචාරක ව්‍යාපාරයටත් ඉතාමත්ම වැදගත් දෙයක් තමයි නුවර පෙරහැර. මොකද ලෝක ප්‍රසිද්ධයි ඒක හැමෝම වගේ සංචාරකයෝ නුවර පෙරහැර බලාපොරොත්තු වෙන්න ලංකාවට මේ යන අයත් ඉන්නවා ලෝකේ හැම රටකින්ම. ඊට අමතරව සංචාරක ව්‍යාපාරයට එක්කම මේ දළදා මාලිගාව නුවර පෙරහැර ඔය දේවල් අපේ සංස්කෘතියට බද්ධ වෙලා තිනවා ඒ දිනසා දේවල් වලට බද්ධ වෙලා තිනවා අර මම මුලින් කිව්වා වගේ රාජ්‍යපාලනයට තියෙනවා රාජ්‍යපාලනයේ සංකේතය තමයි දළදාව දළදාව තියෙන කෙනා තමයි රජුරුව විදියට ඒ කාලේ පිළිගත්තේ දැන් ඉතින් දළදාව නැති වුණත් දළදාව බාරව ඉන්නවා අස්ගිරි මල්වතු මහානායක හාමුදුරුවෝ උන් කියන දේ රටට වැදගත් ඒක අපිට නොසලකා හරින්න බෑ හැම වෙලාවෙම ඔවුන්ගේ අනුශාසනය රාජ්‍ය පරිපාලනයේ රාජ්‍ය පාලනයට අවශ්‍යයි රාජ්‍ය නායකයෝ උන් කියන දේවල් අහන්න ඕනේ ඒ වගේම රාජ්‍ය නායකයෝ උන් බැහැ දකින්න යනවා ඉතින් ඒ වගේම බෞද්ධ විතරක් නෙමෙයි එතකොට කතෝලික ප්‍රජාවේ නායකයෝ කියන දේවලුත් අහන්න ඕනේ ඉතින් මේක නිසා දැන් මේ දවස්වල තියෙන පොඩි ලංකාවේ කතාවක් මේ හැමෝම යනවා මේ මහානායකවරු බැහැ දකින්න ගිහිල්ලා ලියුම් ඉල්ලලා උන් දේශපාලනයට ඇදලා ගන්න හදන උන්ගෙන් අනුශාසනයක් කෙසේ වෙතත් උන්ගෙන් විවේචන බලාපොරොත්තු වෙන මොකද සාලිමේ ගැන හිතෙන්නේ
1: ඒක මෙතනදී මෙහෙමයි අපි අර ගොඩාක් අසරණ වුණාම අර අපිට පිළිසරණක් ලැබෙනවා කියලා හිතන හෝ නොහිතන හැම කෙනෙක්ගෙම පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. අර තුත්‍රි ගහෙත්ෙල්ලෙනවා කියන්නේ. ඉතින් ඇත්තටම මේ අද විපක්ෂයේ කියලා කියා ගන්නා මේ කල්ලි කණ්ඩායම් මෙච්චර කල් ඔබ කවුරුත් දන්නවා ඔබට කවුරුත් ආයේ අමුතුවෙන් මේ ලියන්න ඕනේ නැහැ කියන්න ඕනේ නැහැ. ඔබ කවුරුත් දන්නවා මොවුන් බලයට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ සුඛ විහරණේ ඔවුන්ගේ පවුලේ සුඛ විහරණේ සහ ඔවුන්ගේ ආත්ම අභිවෘද්ධියේ උදෙසා මිසක් කිසිම චේතනාවක් ඔවුන් තුල තිබිලා නැහැ අඩුම තරමින් තමනුත් ටිකක් හොරකම් කරන ගමන් අනුන්ට යමක් කළ යුතුයි කියන චේතනාවක්වත් තිබිලා නැහැ. ඉතින් හැම තැනකම ඔවුන්ගේ මේ මේ මේ පෙට්‍රල් ටිකෙන් ඩීසල් ටිකෙන් පවා හොරකම් කරන එක තමයි උන් කරලා තියෙති. ඉතින් මේ සියල්ල දැන් එකින් එක පැටලි ඇදි ඇදි එනවා. ඉතින් අසම්මත ලෙස අසීමිත ලෙස බියටපත් වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරෙනවා මේ අපි අපේ මල්වත්ත හාමුදුරුව බලන්නේ අරකොට ඒ මිනිස්සුන්ගේ තියෙන මුහුණේ තියෙන මේ බැගෑපත්කම මුහුණේ තියෙන අසරණකම දැක්කාම ඉතින් මගේ යාළුවොත් ගිහිල්ලා මම දැකලා ඉන්නවා ඉතින් මුන් හැම කෙනෙක්ම කොහේරි කොනක අපරාධයකට කොහේරි කොනක තියෙන හොරකමකට කොහේරි කොනක තියෙන ආයතන ලෙස පරිහරණය කිරීමකට සම්බන්ධලා තියෙනවා. ඉතින් මේක නිසා මුන් අර අපි කතාවත් කියන අර පෙට්‍රල් ගහපු ගැරන්ඩි වගේ පුදුමාකාර විදිහට අසම්මත විදිහට බය වෙලා ඉතින් අහුවෙච්ච මොනවද Tamanට එන මාත්‍රිකා ඒ මාත්‍රිකාවේ පැතිකඩවල් මොකද්ද Tamanට පේන විදිහට Tamanගේ කෝණයෙන් පේන විදිහට Tamanට වාසිදායක ඒකත් කරපින්නාගෙන රට වටේ ඇවිදිනවා අර විලාපයක් මේක විලාපයක් කියන්නේ මම අපහාසයක් කරනවා නෙවෙයි උන්ට මේක විලාපයක් විදිහට තමයි මට නම් දැනෙන්නේ ඉතින් අර අපි කතාවක් තියෙනවා අර මොකද්ද කෑවනම් විඳූපම් අබරෝ කියලා කියනවලු ඉතින් මේක අනිවාර්යෙන් විය යුතුයි මොකද මේ පාර රාජ්‍ය මේ කළු රාජ්‍ය සුද්ධ විය යුතුයමයි ඔබ කවුරුත් දන්නවා අද බොහෝම ලස්සන දේවල් ලංකාවේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් ඔබට දැක්කම හරි මිහිරි හැඟීමක් හදවත් වලට දැනෙනවා. අපි ලංකාවෙන් පිටරට ඇවිල්ලා ජීවත් වෙන නිදහසේ කරදරයක් නැතුව ඇතර මිනිස්සු තමන්ගේ සාමය ජීවිතයේ ජීවිත තුළට තියෙන සංහිදියාව ජීවිතය තුළ මානසික වින්දනය මානසික තෘප්තිය බලාගෙන යන්නේ අද ඒක ලංකාවේ එකින් එක ගොඩනැගෙනවා ඔබ දැකලා ඇති ලංකාවේ දැන් පාරවල් වල ඩ්‍රග් ටෙස්ට් කරන බස් එක තියෙනවා අද ඔබ දන්නවා ඇති මේ ආණ්ඩුව අපු මුල් දවස්වල අනතුරු හරියට තියෙනවා ඒ කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඩ්‍රයිවර්ලා බස් එලවලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ ජනතාවගෙන් මේ රටේ වැඩ කරන ජනතාවගෙන් හතරෙන් එකක් වගේ මත්ද්‍රව්‍ය අයිස් භාවිතා කරනවා කියලා සාමාන්‍ය මතයක් පොලිසිය තුල තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට එතකොට මේ මත්ද්‍රව්‍ය කැඟටරන් තියෙනකොට අර තියෙන මේ ජවය බලයත් එක්ක කඩාගෙන බිඳගෙන යනවා දැන් එහෙම කරන්න බෑ. දැන් අනතුරු අඩුයි. ඉතින් ඒක කොච්චර සාමයක්ද? අපේ දරුවන්ට අපේ අම්මලා තාත්තලාට අපේ අයියලා මල්ලලාගේ දරුවෝ අද නිදහසේ පාරේ යනවා. ඉතින් මේ වගේ ලස්සන සාමකාමී රාජ්‍යයක් ලංකාව තුළ බිහි වෙනකොට අපිට කොච්චර ආත්ම තෘප්තියක් ආත්ම අභිමානයක් දැනෙනවද? මං හිතනවා ඒක තමයි රංජිත් විය යුත්තේ.
0: ඔව් ලංකාව ඇත්තටම දැන් අපි මෙහි ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට හැමදාම හිතන්නේ අපි මේ විඳින දේවල් වලින් අපිට ලැබෙන පහසුකම් දිහා බැලුවහම මේවා මේ විදියට කවදද ලංකාවේ අපේ අම්මලා තාත්තලාට අපේ නෑදෑයන්ට හිතවතුන්ට යාළුවන්ට කවදද මේ වගේ දේවල් ලැබෙන්නේ කියලා. දැන් ලංකාවේ මෙට්‍රෝ බස් සේවය පටන් අරගෙන තිනෝ කොළඹ තිනෝ ඒක අනිත් නගරවලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තුවක් තිනෝ මෙට්‍රෝ බස් වල පහුගිය දවසක මම දැක්කා ලංකාවේ ඉන්න ප්‍රවීණ සංගීතවේදියෙක් නදීක ගුරුගේ මේ මෙට්‍රෝ බස් එකක් ඇතුළේ ඉඳගෙන කියනවා ඔබට ඇහෙනවද මේ නිහඬ බව කියලා. බස් එක ඇතුළේ තියෙන මේ නිහඬ බව මේක විඳින්න පුළුවන් නිහඬ බවක්. වටපිටාවෙන් ඇහෙන හෝන් නාදයක් මිසක් බස් එක ඇතුළේ බොහොම නිහඬයි. බස් එකක් ඇතුළේ එහෙම නිහඬව ගමන් කරන්න ලැබෙනවා කියන එක අපිට මෙහෙදී එක අලුත් දෙයක් නෙමෙයි. බස් එකක නැගාම බොහොම නිහඬයි. නමුත් ලංකාවෙත් ඉතින් ඒ තත්ත්වයට ළඟා වෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ලංකාවේ එකින් එකට දේවල් බොහොම දුෂ්කර ගමනක් මේක ලේසි ගමනක් නෙමෙයි ලංකාවේ ඇතුලේ සංස්කෘතිකව දේවල් වෙනස් කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි ඒවට නිරන්තරයෙන්ම ප්‍රතිරෝධයන් එල්ල වෙනවා දැන් බස් ගමනාගමනයේ ගත්තොත් එහෙම පෞද්ගලික බස් හිමියෝ සහ ඒ ඔවුන්ගේ සංගමය මේ වැඩපිළිවෙල වලට ප්‍රතිරෝධය එල්ල කරමින් සිටිනවා මේ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න ඕනත් කියලා හිතුණා පහුගිය කාලේ මම නිතරම වගේ මේ පෞද්ගලික බස් සේවය ගැන කතා කරනකොට බොහෝ දෙනා කියපු දෙයක් තමයි මම ඒකට ලංකාවේ පෞද්ගලික බස් සේවයේ තියෙන ක්‍රමය ගැන මම එච්චර ප්‍රසන්න හැඟීමකින් නෙමෙයි හිටියේ. එතකොට ඒකට විවේචනයක් විදියට හැමෝම කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ තියෙන පෞද්ගලික බස් සේවයක් කියලා. ඕස්ට්‍රේලියාවේ තියෙන පෞද්ගලික බස් සේවය තමයි මේ දැන් ඔය මෙට්‍රෝ කියලා ඊට පස්සේ පටන් ගන්න හදනේ. බස් හිමියන්ට මුදල් එකතු වෙන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ. බස් කම්පැනි තියෙනවා නමුත් ඒ අපේ ප්‍රාන්ත රජය කියන විදියට තමයි බස් එක එලවන්න ඕනේ. ඔවුන් තමයි මුදල් එකතු කරන්නේ. මුදල් එකතු කරලා ඒකේ කොන්ත්‍රාත් එක තමයි බස් හිමියන්ට ගෙවන්නේ. ඉතින් එතෙන්ට තමයි මේ ලංකාව ගමන් කරමින් තින්නේ. හරිම සතුටුයි සාලිය ඒ ගමන් මාර්ගය දිහා බැලුවාම එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට සේවයක් තියෙනවා. මේ සේවාවන් පෞද්ගලිකකරණය කරාම ඇත්තටම සේවයේ ඉෂ්ට වෙන්නේ නැහැ. ව්‍යාපාරයකට තරඟ කරන්න හදනවා. තව තිනෝ සේවාවල් කීපයක් සෞඛ්‍ය එහෙමයි ටිකක් අමාරුයි අත ගන්න. නමුත් ඒක අත ගන්න ඕන තවත් ශේෂ්ත්‍රයක්. සෞඛ්‍ය තුල දැන් බොහොම විදියට තරඟකාරී බවක් තමයි තියෙන්නේ ලංකාවේ. ඒ තරඟකාරී බව ඉවත් වෙලා ගිහිල්ලා ඒකේ සේවය ලැබෙන්න ඕනේ. දැන් අපි මෙහි පෞද්ගලිකව වෛද්‍යවරයෙක් හමු වුණාට ඒකට මුදල ආණ්ඩුවෙන් ඒ මුදල ගෙවන්නේ මෙඩිකේ ආරහා රජයෙන් තමයි මුදල ගෙවන්නේ. ඉතින් අපේ සෞඛ්‍ය වෙන සමහර වෙලාවට පොඩි මුදලක් ගෙවන්න වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ලංකාවේ එතකොට පෞද්ගලික වුණාට රජය. එතකොට රජය සහ පෞද්ගලික මේ යන මේ ක්‍රියාවලිය ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ පුළ තියෙන එක කියන්නේ පෞද්ගලික කරණය කරනවා කියලා ඉවරලා මිනිසුන්ට මුදල් උපයා ගන්න මිනිසුන්ට සේවයක් නොදී මුදල් උපයා ගන්න තියෙන ක්‍රමය රජය විසින් නීති රීති වලින් අවරන්න ඕනේ. ඒක තමයි මේ සිදුවීම් පවතින්නේ. මේ ගැන හිතුවහම සතුටුයි. අපිට මේ ගැන බොහෝ දේවල් කතා කරන්න පුළුවන් ඉස්සරහටත්.

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව එම් අසූ අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසූ අටයි දශම හයෙන්
2: අපි අංකේ නැවතත් මතක් කරන්නම් ඔබට මොනවා හරි අප සමග සාකච්ඡා කරන්න පුළුවන් නම් පුළුවන් SMS පණිවිඩයක් එවන්න 0468 2778 886ට 0468 2778 886ට පසුගියදා පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් සාගර කාර්යෝසම් පොලිසියට කැඳවලා කැඳවීම සමග ඔහු අතලංගුවට අරගෙන ඊට පස්සේ කඩුවෙල ස්වාමීට ඉදිරිපත් කරලා ඌට ඇප ලැබිලා දැන් මේ ඇප පිට ඉන්නවා දැන් ඇප පිට ඉන්නවා කියලා කිව්වහම ලංකාවේ පහුගිය රජයවල් වල හිටපු දේශපාලඥයෝ වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉන්නේ එක එක විවිධ වැරදි වලට ඇප පිට. හැබැයි මේ පොදු ජන එක්සස් පෙරමුණේ සාගර කාර්යවසම් ඇප පිට ඉන්නේ ඒ වගේ දූෂණ වංචා ප්‍රකට නෙමෙයි ඔහු කරපු ප්‍රකාශයකට. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මට පේන විදියට. ගැටලුව තමයි ඔහු කරපු ප්‍රකාශයක් තියෙනවා. ඒක පොලිස්පතිට විරුද්ධව කරපු ප්‍රකාශයක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ උසාවියේ විභාග වෙන නඩුවක් ඉන්නේ ඉස්සරහට. නමුත් මේ වගේ ප්‍රකාශ වලින් ඔවුන් මට හිතන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේම මේ වගේ අත්අඩංගුවට ගැනීමක් කැපපිට නිදහස් වීමක් සමග ප්‍රසිද්ධියක් කියලා මට හිතෙනවා. නමුත් ප්‍රකාශයකින් සමාජයේ කුලප්පු වුණෙත් නැත්නම් ඒ ප්‍රකාශය හුදෙක්ම ප්‍රකාශයක් විදියටම තිබුණා නම් ඒ ගැන මෙතරම් දුරට එළවන්නේ ඇයිද කියන එක ගැන මට යම්කිසි කුකුසක් තියෙනවා. එහෙම දේවල් ඊට වඩා දේශපාලඥයෝ ඉන්නවා ඇත්ත වශයෙන්ම හොරකම් කරා කියලා අපිට හිතාගන්න පුළුවන්. අපි දන්නවා හැබැයි සිදුවෙමින් පවතිනවා බොහෝ දේවල් සිදුවෙමින් පවතිනවා. ලංකාවේ හිටපු දේශපාලඥයෝ සහ මේ අපරාධ දාමයට මත්ද්‍රව්‍ය වලට මත්කුඩු වලට සම්බන්ධ ප්‍රමාණය හිතනවට වඩා ඉතා විශාලයි. පසුගිය දවසක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ ආගමික නායකයන් එකතු වෙලා කතා බහ කරා මේ මද්‍රව්‍ය නිවාරණය කරන්න මේවා නැති කරන්න කරන වැඩපිළිවෙල ගැන ඉතින්දි යෝජනාවක් තියෙනවා. මේ නැවතත් එල්ලුම් ගහ මරණීය දණ්ඩනය ගේන්න ඕන මද්‍රව්‍ය සම්බන්ධ අපරාධවලට කියලා අපි ඒකත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාලිය මොකද හිතන්නේ මේ සාගර කාර්යසම්ගේ?
3: ඇත්තටම මේ සාගර කාර්යවසම් උත්සාහ කරනවා මොකද ඔහුට දේශපාලන අධ්‍යක්ෂ බහුල නැහැ. ඔහු මේ ඇහින්දාස් ලේකම් කෙනෙක්. ඉතින් ඔහු මම රංජිත් කියපු දේම තමයි මම තින්නේ. ඔහු බලාපොරොත්තු වෙන ඔහුට ප්‍රසිද්ධියක්. ඔහු ජාතික නායකයෙක් විදිහට ඔහු දිලිත් වගේවත් අඳුම තරමින් දිලිත් ජයවීර වගේවත් තත්ත්වයට පත්වේ කියලා බලාපොරොත්තු හීන තියෙනවා. ඉතින් හීන නිසා ඒත් එක්කම ඔහු නීතිඥයෙක්. ඔහු දන්නවා නීතියේ තියෙන රාමුවන් නීතිය තියෙන වටාපිටාවන් නීතිය තියෙන සීමා මායිම්. ඉතින් ඔහු ඒ සීමා මායිම් ගැන හොඳ අවබෝධයෙන් ඔහු ප්‍රකාශ කරනවා. ඒවා කන්ට්‍රවර්ෂියල් වෙන්න ඇති. නමුත් එතනදී ඔහුට යම් කිසි විදිහකට උසාවියේදී සමාවභාජනය කරලා එතන බේරුමක් තියෙනවා විත්‍යත් ඔහු දන්නවා. ඉතින් අර රංජිත් කිව්වා වගේ ඔහු අර අපේ සිංහල වචන වලින් කිව්වොත් පොරක් වෙන්න උත්සාහ කරන සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තමයි මම දකින්නේ.
2: ඔව්, එතකොට දැන් මේ වගේ දේවල් ඇතන පොලිස්පති නිතින් පොලිස්පතිට විරුද්ධව ප්‍රකාශයක් කරාම පොලිසියට නිකන් ඉන්නත් බෑ. නමුත් හැබැයි උසාවි නඩුවේදීත් යම්කිසි වැදගත් දෙයක් සිදු වෙලා තියෙනවා. නඩුවේදී ඔහුගෙන් අහලා තියුණා ඔහු මේ ගැන සමාව පජනය කරන්න කැමතිද කියලා. නමුත් ඔහුගේ නීතිඥයා කියලා තියෙන්නේ කණගාටුව ප්‍රකාශ කරනකොට මේ හරි වැදගත් වචන. කණගාටුව ප්‍රකාශ කරනවා කියන එකයි සමාව ඉල්ලා සිටිනවා කියන එකයි වෙන වෙනම කාරණා දෙකක්. සමාව ඉල්ලන්නේ නැතුව කනගාටු ප්‍රකාශ කරාම එතකොට තමන් වැරද්දක් කළේ නැහැ. හැබැයි තින් ඔබේ හිතේ ඉදිරියට නම් මට කනගාටුයි කියන එකයි කියලා තින්නේ. ඒක නිසා මට පේන්නේ මේ නඩුව ඉස්සරහට විභාග වේවි. කොයි වෙලාවක හරි සම්මතයකටපත් වෙයි කියලා තමයි හිතෙන්නේ. නමුත් මේ අනවශ්‍ය කාරණා වලට ශ්‍රමය වැය කරන්නේ නැතුව අපි ඉලක්කය කරා ගමන් කරන්න ඕනේ. මද්ද්‍රව්‍ය නැති වෙන්න ඕන, රටේ අපරාධ අඩු වෙන්න ඕන, බන්ධනාගාර කැරැල්ල දැන් නම් මං හිතන්නේ යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒව සිදු වෙන්න ඕන නැති කාරණා. ඉතින් මේ විදිහට අපිට ලංකාවෙන් හැම වෙලාවෙම ලැබෙන්නේ අධිකරණය, සාවිය, පොලිසිය, බන්ධනාගාර ඔය ප්‍රවෘත්ති තමයි හැමදාමත්ම ලැබෙන්නේ. ඉතින් කවදා හරි දවසක අපිට මීට වඩා නිදහසේ, සැනසිල්ලේ වෙන ප්‍රවෘත්ති ගැන උදේ අපි බස් ගැන කතා කරා. ඒ වගේ අධ්‍යාපනය ගැන, කර්මාන්ත ගැන, අලුත් කර්මාන්ත ප්‍රබෝධයන් ගැන ඒ වගේ දේවල් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඉතාමත්ම සතුටුයි. එහෙම වෙන්නව නම්
3: රංජිත් මෙතනදී කතා කළ යුතු දෙයක් තියෙනවා. මේ කතා කළ යුතු දේ නම් ශ්‍රී ලංකාවේ මේ අපරාධ රාජ්‍ය සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය අන්තිම භයානකයි, අන්තිම බියකරුයි. මේ අපරාධ රාජ්‍ය නිවැරදි කිරීමේදී වර්තමාන රාජ්‍ය නායකයා ආරක්ෂා විය යුතුයි කියන එක බුද්ධිමත් කාදරෙත් ලොකු සංවාදයක් තියෙනවා. වර්තමාන රාජ්‍ය නායකයා ඒත් එක්කම ඒ රාජ්‍ය නායකයාගේ මේ නීතිය යුක්තිය පසඳලීමේ කාර්යයට උරදෙන පොලිස්පතිතුමා, ඊළඟට අපේ අල්ලස් කොමිසමේ සභාපතිතුමා, ඊට පස්සේ ඔහුගේ දෙවනිය මේ නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවනිය, ඒත් එක්කම ශානි, මේ වගේ ඉහළවරිය, මේ කාර්ය කරන ඉහළවරිය ආරක්ෂා විය යුතුයි කියන පොදු සත්‍යයක් අද කවුරුත් කතා කරන බුද්ධිමත් මිනිස්සු අතරේ. මොකද අපි කතා කරුවොත් අන්වර් සදාත්, අයන්ඩේ, ඊළඟට අපි කතා කරුවොත් මේ බූටෝ, අලි බූටෝ, මේ ඊළඟට විවිධ මේ වගේ ප්‍රතිසංවිධාන කරන්න ගිය විවිධ නායකයොන්ට වෙච්ච ඉරණම ගැන අපි කතා කරන්න ගියොත් මේ ඉරණමවල සියල්ලම හරි භයානකයි. ඒ සියල්ලම සිද්ධ වුණේ තමන්ගේ ඉනර් සර්කල් එකේ තියෙන කෘමන්ත්‍රණයකින් තමයි. මේ සියලුම නායකයන්ට හානි සිද්ධ වුණේ මේක නිසා මේ මොවුන් කියන මේ කවුද අපේ සාගල කාර්යවසම් කියන වචනේ සත්‍යසත්‍යතාවයේ කෙසේ වෙතත් ඒ වචනෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ ශ්‍රී ලංකාවේ මේ යුක්තිය නීතිය පසුනෙල ආයතනවල ආරක්ෂාව බාර නිලධාරීන්ට කිසියම්ම කාර්යයක් යුතුයකමක් තියෙනවා. ඔවුන්ගේ මේ ආරක්ෂාව, ඔවුන්ගේ මේ කියන වැදගත් මේ නීතිය පසුනෙලන මහත්තුරුන්ගේ ආරක්ෂාවේ අනතුර ගැන දැඩි අවධියෙන් ඔවුන් සිටිනවා නම් මම හිතනවා ඒක තමයි මේ කාර්යය සාර්ථක කරගන්න කරන ලොකුම සේවය විදිහට මම දකිනවා. මොකද ඉතිහාසය, ලෝක ඉතිහාසය මේක ලේසි ගමනක් විදිහට අපිට පෙන්නලා නැහැ කවදාකවත්. ඒක අපි අලි බූටෝගෙන් ඊළඟට අලි බූටෝ, ඊට පස්සේ අයන්ඩේ, ඊළඟට අන්වර් සදාත්, ඊළඟට සුහර්තුරිස්සල හිටපු ඉන්දුනේෂියාවේ ප්‍රජාන්ත්‍රවාදී වාමාංශික නායකයා, මේ සියලුම දේවල් අපි ගත්තාම අපට පේන දේ තමයි මේක ලේසි ගමනක් නෙවෙයි. මේකෙදි ආරක්ෂාව කියන එක ඉහළම වටිනාකමක් දීලා රැකිය යුතු කාර්යයක් විදිහට අපි කවුරුත් දකිනවා.
0: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ. ලක් නිහිර.

ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදුකුල සූර්ය. ඔස්ට්‍රේලියාව තුළ ස්විග්‍රේන් ඉහළ යන ජීවන වියදම හමුවේ දැඩි වී ඇති නිවාස නොමැතිවීමේ බරපතල අර්බුදය මෙවර සංගරණය හරහා අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරනවා. නිශ්චිත ලිපිනයක් නොමැති පිරිස් සංගරණයට නිවැරදිව ඇතුළත් කර ගැනීම සඳහා පුණ්‍යායතන සහ සහන සංවිධාන ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමග එක්ව කටයුතු කරමින් සිටින බවයි කාර්යාංශය පවසන්නේ. යනුව තාවකාලික කඳවුරු වැනි ස්ථානවල ශ්‍රේෂ්ඨ නිලධාරීන් යොමු කරමින් මෙම ජන සංගරණය කටයුතු සම්පූර්ණ කර ගැනීමට සහය ලබා ගැනීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. ජනතාව හරිහැටි ගණනය කර ගැනීමට නොහැකි වුවොත් ඔවුන් වෙනුවෙන් සැලසුම් කිරීමට සිදු කිරීමට නොහැකි වන අතර තීරණ ගැනීමේදී රජය විසින් සියලු දෙනාම ඇතුළත් කරගත යුතු බව සෙනට් වින්සන් ආයතනයේ නිවාස අහිමිවීම පිළිබඳව පළමු ජාතික අධ්‍යක්ෂකාව ප්‍රකාශ කර තිබෙනවා. විසය විසියක සංගරණට අනුව නිවාස නොමැති පිරිස 5.2%කින් ඉහළ ගොස් තිබූ අතර වර්තමානයේ පවතින දැඩි මූල්‍ය පීඩනය හමුවේ මෙවර එම සංඛ්‍යාව තවදුරටත් සැලකිලි උත්ස ඉහළ යනු ඇතැයි අනුමාන කරනවා. මෙවන විට නොමිලේ ආහාර සහ උණුසුම් කෑම වේල් ලබා දෙන සේවාවන් වෙත පැමිණෙන පිරිස අතිශ්‍රයේ ඉහළ ගොස් ඇති බවයි සහන සේවකයන් පවසන්නේ. කොස්වී කැව පුණ්‍යායතනයේ නිර්මාතෘවරිය පවසන්නේ ආහාර ලබා ගැනීම සඳහා අලුමේ කේස් සිට පවා ජනතාව පෝලිම් වල රැඳී සිටින බවයි. එලිමහනේ පාරවල් වල නින්දට යන පිරිස 10%කටත් වඩා අඩු අගයක් ගන්නා බවත් නිසි ලිපිනයක් නොමැති නමුත් රැකියාවල නිරත වන පිරිස්ද මෙම නිවාස නොමැති අයගේ ගණනයට ඇතුළත් වන බවද ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ නමුත් පසුගිය වසර තුළ පමණක් පුද්ගලයන් 289,000කට ආසන සංඛ්‍යාවක් තමන්ගේ සහාය ඉල්ලා සිටි බැවින් නිවාස නොමැති භාවය මේ වන විට වාර්තාගත මට්ටමකට පැමිණ ඇති බවයි ඔස්ට්‍රේලියාවේ ගලවා ගැනීමේ හමුදාව වාර්තා කරන්නේ. එමෙන්ම රජුවේ මහජන නිවාස ලබා ගැනීම සඳහා පවුල් 169,000කට ආසන ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල පසුවන බවද සඳහන් වනවා. සිඩ්නි නගරයට බලපා ඇති තදි සුළං සහ අයහපත් කාලකුණිය හේතුවෙන් සිඩ්නි එයාපෝර්ට්හි ගුවන් ගමන් රැසක් අද ප්‍රමාද වී තිබෙනවා. අද නියමිත පිටත්වීම් 786කින් 138ක් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තාවන අතර කොන්ටාස් ගුවන් සමාගම තුනක් අවලංගු කර තිබෙනවා. තද සුළං හේතුවෙන් ගුවන් යානා පැමිණීම සහ පිටත්වීම අතර වැඩි කාල පරතරයක් තබා ගැනීම සිදුවීම නිසා මෙලෙස ප්‍රමාදයන් ඇති බවයි සඳහන් වන්නේ. සිඩ්නි එයාපෝර්ට් වාර්තා පවසන්නේ බටහිර සුළං ඇති අවස්ථාවල සාමාන්‍ය ගුවන් දහවන පාත දෙක වෙනුවට එක් දහවන පතයක් පමණක් භාවිතා කිරීමට සිදුවිය හැකි අතර එමගින් පැයකට කළ හැකි ගුවන් ගමන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු බවයි. අද පසුරුදය දක්වා ගුවන් ගමන් ප්‍රමාද කිරීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වනවා. අද සිඩ්නි එයාපෝර්ට් හරහා ගමන් කිරීමට නියමිත මගින්ට ගුවන් තොටුපලට යාමට පෙර තම ගුවන් සමාගමේ ගමන නවතම තත්ත්වය පරීක්ෂා කරන ලෙසයි උපදෙස් ලබා දී තිබෙන්නේ. සර්විසස් ඔස්ට්‍රේලියා විසින් භාවිතයට ලබා දී තිබූ එක්ස්ප්‍රෙස් ප්ලස් ට්‍රයිල් සපෝර්ට් මොබයිල් ඇප් එක ඉදිරියේදී විශ්‍රාම ගැන්වීමට නියමිත අතර ට්‍රයිල් සපෝර්ට් සම්බන්ධ කටයුතු සඳහා පරිශීලකයන්ට මයි ගව් හරහා ට්‍රයිල් සපෝර්ට් ඔන්ලයින් එකවුන්ට් වෙත පිවිසීමට හැකි බව දැනුම් දී තිබෙනවා. දැනට එක්ස්ප්‍රෙස් ප්ලස් ට්‍රයිල් සපෝර්ට් ඇප් එක හරහා ගෙවීම් ලැබිය යුතු දිනය සහ මුදල පරීක්ෂා කිරීම ගෙවිය යුතු මුදල් බැලීම ආදායම් තොරතුරු යාවත්කාලීන කිරීම ගෙවීම් පිළිබඳ තොරතුරු ලබා දීම ට්‍රයිල් සපෝර්ට් ඇසස්මන්ට් තොරතුරු පරීක්ෂා කිරීම සහ ලේඛන අප්ලෝඩ් කිරීම වැනි සේවා ලබාගත හැකි. කෙසේ වෙතත් ඇප් එක භාවිතා කිරීමට නොහැකි වූ පසුවද ට්‍රයිල් සපෝර්ට් සේවා අහිමි වන්නේ නැහැ. සර්විසස් ඔස්ට්‍රේලියා පවසන්නේ ජංගම දුරකථනයක් වෙබ් බ්‍රවුස එකක් හෝ පරිගණකයක් භාවිතා කරමින් මයි ගව් වෙත පිවිස ට්‍රයිල් සපෝර්ට් ඔන්ලයින් එකවුන්ට් හරහා එම සේවාව ලබාගත හැකි බවයි. ඒ සඳහා පරිශීලකයන්ට ට්‍රයිල් සපෝර්ට් එකවුන්ට් එක තම මයි ගව් එකවුන්ට් එක සමග ලින්ක් කර තිබිය යුතුයි. එමෙන්ම ට්‍රයිල් සපෝර්ට් ඔන්ලයින් එකවුන්ට් හරහා ආදායම් තොරතුරු බැංකු ගිණුම් සහ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කිරීම මෙන්ම අවශ්‍ය ලේඛන ඔන්ලයින් අප්ලෝඩ් කිරීමද සිදු කළ හැකි. එය අනුව එක්ස්ප්‍රෙස් ප්ලස් ට්‍රයිල් සපෝර්ට් ඇප් එක භාවිතා කරන දෙමාපියන් සහ

ෆයිල් සපෝට් පරශීලකයන් ඉදිරියේ තම කටයුතු මයිගව් ඔන්ලයින් එකවුන්ට් හරහා සිදු කිරීමට සූදානම් වීම වැදගත් බවයි සර්විසස් ඔස්ට්‍රේලියා පවසන්නේ. ඔස්ට්‍රේලියාවේ පොලි අනුපාතය පිළිබඳව තීරණාත්මක තීන්දුවක් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අද පස්වරු 2:30ට සිය නව පොලි අනුපාත තීරණය නිකුත් කරනවා. දැනට රටේ නිල පොලි අනුපාතය 4.3ක් ලෙස පවතිනවා. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් සහ මූල්‍ය වෙළඳපොළ අපේක්ෂා කරන්නේ මෙවර එම අනුපාතය වෙනස් නොකරනු ඇති බවයි. තවද උද්ධමනය පහළ යමින් තිබුණද එය 2.3 අතර ඉලක්කයට ස්ථාවරව ගෙනීම පිළිබඳව RBA තවදුරටත් අවධානයෙන් සිටිනවා. මෙම තීරණය නිවාස ණය ගෙවන පෞල්වල මාසික වියදම් ඍජුවම බලපාන බැවින් බොහෝ දෙනා මේ තීරණය දෙස බලා සිටිනු ඇති. පොලි අනුපාතය වෙනස් නොකළහොත් නිවාස ණය ගෙවීම වලට දැනටමත් දැඩි පීඩනයක් තවදුරටත් පවතිනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහල් කිහිපයකම හදිසි ප්‍රතිකාරාංශුවේ මෙවැනි විට රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් දැඩි පීඩනයකට මුහුණ දී තිබෙනවා. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල් වෙත පැමිණීමත් සමග ඇතැම් රෝහල්වල සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට වැඩි වේලාවක් බලා සිටීමට සිදුවන තත්ත්වයක්ද ඇතැම් ස්ථානවල මතුව තිබෙනවා. ඒ අතර සෞඛ්‍ය සේවක හිගය හේතුවෙන් වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මත වැඩි බරද ඉහළ ගොස් ඇති බව සඳහන්. හදිසි ප්‍රතිකාරාංශවල පවතින තදබදය හේතුවෙන් රෝගීන්ට කරිනම් ප්‍රතිකාර ලබා දීමද සම්බන්ධයෙන්ද අවධානය යොමු වෙ තිබෙනවා. රෝහල් පද්ධතියට පවතින මෙම පීඩනය අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ප්‍රාදේශීය රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සඳහා පවතින ඉල්ලුම සහ කාර්ය මණ්ඩල අවශ්‍යතාවය පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය ශේෂ්ත්‍රය පාර්ශ්වය පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාවේ ෆැමිලි ටැක්ස් බෙනිෆිට් ලබන පවුල් සඳහා බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීම් නැවත ගණනය කිරීම ආරම්භ වෙනවා. ඔබ සහ ඔබගේ සහකරු බදු වාර්තා ඉදිරිපත් කළ පසු ආදායම් තොරතුරු ඔස්ට්‍රේලියන් ටැක්සේෂන් ඔෆිස් වෙතින් සර්විසස් ඔස්ට්‍රේලියාව වෙත ලබා දෙනවා. එම තොරතුරු ලැබුණු පසු ඔබට වසර තුල ගෙව ඇති ෆැමිලි ටැක්ස් බෙනිෆිට් මුදල නිවැරදිද යන්න නැවත පරීක්ෂා කරනවා. මෙම ක්‍රියාවලිය සඳහා ATO වෙතින් තොරතුරු ලැබීමට නොටිස් ඔෆ් ඇසස්මන්ට් ලැබුණු දිනයේ සිට දින 28ක් දක්වා ගත විය හැකි. ඔබට වැඩිපුර ගෙවිය යුතු මුදලක් තිබුණොත් එම මුදල පසුව ලබා දීමට හැකියාව පවතින බවයි සර්විසස් ඔස්ට්‍රේලියා දැනුම් දෙන්නේ. ඔබ හෝ ඔබගේ සහකරු බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත්නම් ඒ බව සර්විසස් ඔස්ට්‍රේලියා වෙත දන්වා පවුලේ ආදායම තහවුරු කළ යුතු වෙනවා. 2025-26 මූල වර්ෂයේ ෆැමිලි ටැක්ස් බෙනිෆිට් ආදායම තහවුරු කිරීමට 2026 ජූනි 30 දක්වා කාලය ලබා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියත්වය ජුලියා ගිලාඩ්ගේ පාලන සමයෙන් පසු වාර්තා වූ අඩුම මට්ටමට අද වැටි ඇතැයි අලුත් ජනමත විචාරණය වලින් වාර්තා වී තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම උද්ධමනය සහ අධික පොලි අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික පීඩනය මෙලෙස ලේබර් පක්ෂයේ ප්‍රාථමික ඡන්ද පදනම 29 දක්වා පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. මේ අතර අගමැති ඇන්තනි ඇල්බනීසීගේ පුද්ගලික ජනප්‍රියත්වයද දැඩි ලෙස පහත වැටියදී බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තවමත් රටේ වඩාත්ම සුදුසු අගමැතිවරයා ලෙස 46% ජනප්‍රියත්වයක් පවත්වා ගමින් ඉදිරියෙන්ම සිටීමට ඇන්තනි ඇල්බනීසි සමත් වූ තිබෙනවා. පාර්ලිමේන්තුවේ සෙසු විපක්ෂ කණ්ඩායම් වන ග්‍රීන් සහ වන් නේෂන් පක්ෂ කෙරෙහිද ජනතා අවධානය වැඩි වෙමින් පවතිනවා. මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ආර්ථික බදු සහ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උණුසුම් සංවාද හටගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ H5N1 බර්ඩ් ෆ්ලූ ආසාදන වැඩිවීමත් සමග මේ වසරේ මෙල්බන් රොයල් ෂෝහි කුකුළු සහ පක්ෂී ප්‍රදර්ශන පැවැත්වීම ගැන අවිනිශ්චිතාත්මක තත්ත්වයක් මතුවී තිබෙනවා. මෙල්බන් රොයල් ෂෝ කමිටුව සඳුදා රැස්වී මේ වසරේ කුකුළු ප්‍රදර්ශනය සහ තරඟ පවත්වනවාද නැද්ද යන තීරණය කිරීමට නියමිතයි. සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සාමාන්‍යයෙන් පක්ෂීන් 100 ගණනක් රැගෙන එනවා. මේ අතර වික්ටෝරියාහි අවදානම් ප්‍රදේශවල පක්ෂීන් 50කට වැඩි ප්‍රමාණයක් ඇති අයිතිකරුවන්ට දින 14ක් තම පක්ෂීන් ඇතුළත තබා ගැනීමට නියෝග කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව පුරා කැලෑ පක්ෂීන් අතර H5N1 ආසාදන තත්ත්ව 215ක් තහවුරු වී ඇති අතර යතරින් වික්ටෝරියාවේ ආසාදන 47ක් වාර්තා වී තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මේ දක්වා කුකුළු ෆාම්ස් තුළ H5N1 ආසාදන තහවුරු වී තිබෙන්නේ නැහැ.
මෙවිරි අවධානමක් හේතුවෙන් මෙල්බන් රෝයල් ෂෝහි පක්ෂ ප්‍රදර්ශනයට අවසන් වරට 20:24 අවලංගු කර තිබුණා. ඒ පොතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමවනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රෑ 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.

0: ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6

0: ඉතින්න සන්නනේ මේ ශ්‍රී ලංකාවේ පාතාලය මර්ධනය සම්බන්ධයෙන් සවිශාල වැඩකටයුත්තක් සිදු වුණා. ඒත් එක්කම ඒක වැඩකටයුත්තු තුළ මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ශ්‍රී ලංකා රජය විශාල මානසික ආතතියකට ගෙනිච්ච ඝාතනය තමයි අපේ උසාවි සංකීර්ණය ඇතුළතී වෙච්ච ඝාතනය. මේ ඝාතනය කරන ලද මේ පුද්ගලයෝ මං හිතන්නේ බහුතරයක් අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම සෙව්වන්දි කියන චරිතය මෙතනදී බොහොම අප්‍රසිද්ධ ප්‍රසිද්ධියක් ලබාගත්ත චරිතයක් බවට පරිවර්තනය වුණා. ඉතින් ඇත්තරම මේ සෙව්වන්දි අන්තිමට සෙව්වන්දි ගැන ආරංචියක් නැතුව හිටියේ. එතකොට අපි කවුරුත් ඕලුගල මහත්තයා ගැන කතා කරනවා. මේ ඕලුගල මහත්තයා තමයි මෑත කාලේ පොලිසියේ ජනප්‍රිය චරිත. ඉතින් පොලිසියට අවශ්‍ය සම්පත් දීලා පොලිසියට දේශපාලන විදිහට තියු පොලිසියෙන් අයින් කරුවාම පොලිසිය තුල තියෙන ඒ පොලිසියේ ක්‍රියාවන් පොලිසියේ නීතිය සාමය පවත්වාගෙන යාම සහ විධානයන් පවත්වාගෙන යාම මේක බොහොම ලස්සනට පොලිසිය කරනවා. මේකෙදි ඕලුගල කියන චරිතය සුවිශාල චරිතයක් බවට පරිවර්තන වෙනවා. ඉතින් සෙව්වන්දි නේපාලේ ඉඳන් අරන් ආවා. ඊට පස්සේ මේ කවුද මේ කිහෙල්බද්දර පද්මගේ ගෝලෙක් විදිහට තමයි මේ සෙව්වන්දි ප්‍රසිද්ධ වුණේ. එතකොට මේ සෙව්වන්දි කිහෙල්බද්දර පද්දල ඇතුළු කණ්ඩායමක්ම කුදලාගෙන ආවා. සෙව්වන්දි නේපාලේනොත් කෙල්බද්දර පද්මය ඇතුළු කණ්ඩායම කුදලාගෙන ආවා ඩුබයි රාජ්‍යරුත්. එහෙමයි නේද රංජිත්? ඔව්. මේ සියලුම දෙනා ගෙනාවෙන් පස්සේ පාතාලේ යම් කිසි විදිහකට තිගැසීමකට ලක් වුණා. නමුත් ඔබ දන්නවා රංජන් රාමනායක තමයි දේශපාලන සිරකරුවෙක් විදිහට මහින්ද රාජපක්ෂ කාලේ අපි අතරේ කාතරේ ජනප්‍රිය වුණේ. ඊට අමතරව ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා. මේ කට්ටියගේ හිරගෙවල් වල බෑක් එක සාමාන්‍යයෙන් උනේ එක්කෝ පොහොර උරයක් එක්කෝ මේ කීල්ස් කාගිල්ස් වල මල්ලක්. නමුත් මේ සෙව්වන්දි හිරගෙදරින් මේ තමන්ගේ ප්‍රශ්න රැදවුම් භාරයෙන් නිදහස් වෙලා, ඒ කියන්නේ පොලිස් රැදවුම් භාරයෙන් නිදහස් වෙලා ඈ බන්ධනාගාරයට යනකොට ඈ නිකන් අර අපි අර ෆ්ලයිට් එකකින් බැහැලා යන්න යනකොට අර අරන් යන්නේ මේ ෆ්ලයිට් බෑග් එකක්. මේ බෑග් එකේ ඇඳුම් දාගෙන මාංචුත් නැතුව බොහොම නිදහස බොහොම ලස්සනට ඇඳලා, ඇත්තරම මේ ගැහණියෙකුට අවමන් කළ නොකළ යුතුයි. මොකද සාමාන්‍යයෙන් ඒක තමයි සාමාන්‍ය ලෝක සිරිත. සමහරවිට හමුදාවේ පොලිසියේ ඒ මතය ඉටියද දන්නේ නැහැ. මොකද අම්මා කියන චරිතයෙන් නිර්මාණය වෙච්ච ගැහැණුවෙන් නැති නිසා. නමුත් මෑ බොහෝම සුන්දර සුරූපිකාවක් විදිහට මේක ගෙස්ට් හවුස් එකකින් තවත් ගෙස්ට් හවුසර යන විදිහට තමයි බෑග් ඇත්තර යන්නේ. ඒකෙදි සමහරවිට මේකපුත් තියෙන්න බැරි කවන්නේ. මේකප් බෝතල්, මේකප් පෙට්ටි, මෙන්න මේක බොහෝම විවාදයට භාජනය වෙච්ච කතාවක් බවට ඇත්තරම අද සමාජයේ කතිකාවට ලක් වෙලා තියෙනවා. මේක මම හිතන විදිහට මේක සමාජයේ කුණු ගැන කතාවක් නෙවෙයි. අර නීතිය සැමට සාධාරණ විය යුතුයි, නීතියේ විධානය සැමට සමාන විය යුතුයි කියන කල්පිතය මෙතනදී වෙනස් වෙලාද කියලා හිතෙනවා. ඉතින් ඒක බොහෝම බරපතල ගැටලුවක්. ඒක ඒ සම්බන්ධ මාතෘකාවට අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුයි කියලා මම හිතනවා. මේක මේ විදිහට සිද්ධ වුණොත් අර අපි ළඟ තියෙන අර විධානය කියන වචනේ බලාත්මක භාවයේ බොහෝම සිල්ලර විදිහට බිඳලා යනවා කියන සිතුවිල්ල මාතුලක් තියෙනවා. මං හිතන්නේ කවුරුත් බුද්ධිමත් මිනිස්සු බලන කාතුලක් තියෙනවා. ඒ කියන්නේ අපි උසාවියකට යනකොට අපි කළු ෂර්ට් කළු කල්සමක් සුදු ෂර්ට් එකක් සමත් දැදාගෙන කොණ්ඩෙ හොඳට පීරලා රවුල කපලා යනවා. ඒක සාමාන්‍යයෙන් ඕනෑම රටක සාමාන්‍ය සිරිතක්. ඒක තමයි කස්ටමර්, ඒකේ අපේ සම්ප්‍රදායික සම්ප්‍රදාය. මේක කඩ කරලා මෑට විතරක් මේ සුවිශේෂ වරප්‍රසාද හමුුණේ කොතනද? ඒත් එක්කම ඈ තමයි ශ්‍රී ලංකා රජය බරපතල ලෙසම අප්‍රසාදයට පත් කරලා බරපතල ලෙසම ශ්‍රී ලංකා රජය විහිළුවට ලක් කරපු තැනැත්තේ. එදා දෙරණ රූපවාහිනියේ හිරු නාලිකාව දවසේ මරණය, පැයේ මරණය කීකේ වාර්තා කරපු කාලේ, පාතාලයේ ශ්‍රී ලංකා රජය හොල්මන් කරපු කාලේ, මේ පාතාලයේ හොල්මන් කරපු රංචුවම අත්තනගුල ඔලුගල මහත්තයාගේ අත්තනගුල ගැනීමත් එක්ක ඒක නිකන් එහෙම් පිටින් නැති වෙලා ගියා. එහෙම් පිටින් ඒක නැති වෙලා ගියා. ඉතින් ඒ තත්ත්වයට පත් කරපු ඈ අනිත් පැත්තෙන් උසාවියේ, කියන්නේ උසාවියේ ගරුත්වය විනාශ කරපු ඈ උසාවියට පිස්තෝලයක් අරන් ගියා කියන චෝදනාව ඈට තියෙනවා. ඉතින් ඈ මෙහෙම යනකොට දෙයි හාමුදුරනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි කඩත් හිතන හැමනේද රංජිත්?
1: සාලිය මට ඕකේ වෙන පැත්තකුත් පෙනෙනවා. මම ඒක ගැනත් අපි අසන්නන්ට මතක් කරන්න ඕන. සෙවන්දි කියන්නේ තාම මේ රිමාන්ඩ් බන්ධනාගාරයක සිටින තැනැත්තියක්. අපිට මතකයි ඈ මුලින්ම රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආවේ ඔය පිටරට ඉඳලා එන ගවම්ම ප්ලේන් එකේ ඇවිල්ලා බැහැලා එනකොට අරගෙන ආපු ඒ සූට් කේස් එක. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල් වෙනකොට ඇගේ ඒ බඩු බාහිර ඒ බන්ධනාගාරයේ තියෙන්න ඕනේ. ඒක තියන්න ඕනේ. තමන් අරගෙන එන දේවල් ටික ඔක්කොම එළිය තියලා තමයි ඇතුළට යන්න වෙන්නේ. එතකොට සමහර විට මේ ඒ අවස්ථාව වෙන්න ඇති අපිට මේ විදිහට පෙනෙන්නේ. දැන් තාමත් වැරදිකාරියෙක් නෙමෙයිනේ. ඒක නිසා සන්තකයේ තබා ගන්න දේවල් නැහැ. නමුත් තමන් අරගෙන යන දේවල් ඔක්කොම රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරුන් ඔවුන් ඒවා වෙන තැනකින් ආරක්ෂා කරලා තියන්න ඕනේ. හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඒ සූට් කේස් එක අරගෙන ඊළඟට යන තැනටත් ඔක කොහොමද අරගෙන යන්නේ කියලා ඉවරලා තව තැනකට තව වෙනත් බන්ධනාගාරයකට යන ගමන්ද ඒක දැක්කේ සාලිය කොයි විදිහටද?
0: ඔව්, ඒ කියන්නේ පොලිස් භාරයෙන් නිදහස් වෙලා ඈ රිමාන්ඩ් බන්ධනාගාරයට පත් වුණාන් පස්සේ, ඒ කියන්නේ කස්ටඩි පොලිස් කස්ටඩි ඉවරලා ඈ රිමාන්ඩ් කරනවා. ඒ රිමාන්ඩ් සිරකරුවෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ රිමාන්ඩ් සිරකරුවෙක් බවට පරිවර්තනය වීමේදී ඈ රිමාන්ඩ් එකටත් මේක අරන් යන, සාමාන්‍ය රිමාන්ඩ් එකට යනකොට ඒක අරන් යන්න බෑ. නමුත් තව එකක් ඇවිනේ, යම් කිසි නීති කටයුත්තකුත් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙන වුණා කියන එක ඒ පිටිපස්සේ තියෙනවා. ඈට ඈගේ ඥාති හෝ ඈගේ හිතවතියක් හෝ ඈ කවුරු හරි ඈගේ බාරකාරයෙක් සිටිනවා කියන එක. මොකද ඈතුළු ඈවිනුවෙන් නඩුවක් පැවැත්වුණා ඈ නිදහස් කරන්න කියලා. ඉතින් එහෙම දෙයක් වුණාම පොලිසියෙන් ඒ බඩු ඈගේ බාරකාරයාට ලබා ගන්න පුළුවන්. ඒ පුළුවන්කම තියෙද්දි ඈ මේක අරන් ආපු ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ.
1: ඒක ටිකක් අස්වාභික. ඒ කියන්නේ අපිට දැකලා හුරු පුරුදු දෙයක් නෙමෙයි රිමාන්ඩ් සාමාන්‍යයෙන් ඉතින් උසාවියට යනකොට කවුරුවත් ওই සූට් කේස් එකක් අරගෙන එන්නේ නැහනේ. උසාවියට ඇවිල්ලා තමයි රිමාන්ඩ් බන්ධනාගාරයට යන්න වෙන්නේ. එතකොට එතන තියෙනවා මේ පොඩි මේ අමුතු
0: විද්‍යානේ සම්බන්ධයෙන් කිසියම්ම විදිහට මිනිස්තුල සංචකිතයක් ඇති.
1: හැබැයි මාංචු දාන එක ගැන නම් බොහොම පැහැදිලි. පැනලා යයි කියලා සැක හිතනවා නම් විතරයි මාංචු දාන්නේ. නැත්තම් මාංචු දාන්න අවස්ථාවක් නැහැ කියන එක නිරන්තරයෙන්ම
0: ප්‍රකාශයට ගැහෙනවා. ගැහෙනුන්ට මාංචු දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක සකරන්නේ නැහැ
1: කොහොමත් ලංකාවේ ඒ අර සැකකරුව ඒ මාංචු දාලා දන්වලින් අර එහෙම අරගෙන යන එක හරි අප්‍රසන්නයි මට නම්. ඔවුන්ට ඔවුන් සැකකරුවනේ කොච්චර වුණත් ඔවුන්ට ගෞරවත්වයක් දෙන්න ඕනේ. අර එක පේලියට දන්වැලකට ගැට ගහලා අරගෙන යන විදිය හොඳ ක්‍රමයක් නෙමෙයි. අපිට ඇහැට හුරු වෙලා තිබුණාට ඊට වඩා වෙන විදියකට මේවා වෙන්න ඕනේ. කියන්නේ ඔවුන්ට ගෞරවත්වයක් තියෙන්න ඕනේ. හැම දෙයකටම මිනිසුන්ට ගෞරවත්වයක් තියෙන්න ඕනේ. කරු කරන්න ඕනේ. වැරදිකාරය තමයි. එනකොට මානසික දැන් ඔවුන්ගේ ඥාතීන් ඉන්නවා, දූදරුවෝ ඉන්නවා. ඉතින් ඔවුන්ට මෙහෙම දැක්කහම තමන්ගේ හිතවතා ඥාතියා ඒ විදිහට අරගෙන යනකොට අම්මා තාත්තා එහෙම අරගෙන යනවා දැක්කහම කම්පනයක් ඇති වෙනවනේ. ඒවා ඇත්තටම ප්‍රසිද්ධ මාධ්‍යවල පෙන්වන්නත් ඕනේ නෑ මගේ නම් විශ්වාසය. මේ නීතිය හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒ අතරතුරාවේ රිමාන්ඩ් එකට යනවා කියන එක දඬුවමක් නොවෙන්න ඕනේ. ඒක දඬුවමක් නෙමෙයි. නමුත් ලංකාවේ අපි නිරන්තරයෙන්ම පුරුදු වෙලා තියෙන දේ තමයි නීති රිමාන්ඩ් එකට දාගන්න එකම දඬුවමක්. ඒක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ අප නොදී තියාගෙන ඉන්න පුළුවන් තරම් තියාගෙන ඉන්න කියලා ඒ දඬුවම තමයි හිතන්නේ. ඒ දඬුවම නෙමෙයි අතරම වෙන්න ඕනේ උසාවි වර්ධිකාරය නම් වර්ධිකාරය වෙලා දඬුවම් ලැබෙන එක. ඒ අතරතුර සාමාන්‍ය සාමාන්‍ය මිනිහෙකුට තියෙන ඕන වරප්‍රසාද උන්ටත් ලැබිය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ.
0: ඔව්. අතරම රංජිත් කියන මානව පැත්ත මානුෂික පැත්ත බොහෝම අපි අගය කළ යුතුයි. ඒක තමයි රටක සිද්ධ විය යුත්තේ. කවුරුත් ඔවුන් වැරදිකාරය වෙනකන් ඔවුන් නිවෘතිකරුවෙක්. ඒක සිදුවිය යුතුයි. නමුත් මේ ඕස්ට්‍රේලියාවේ වුණත් මහත ලෝකේ කොහෙම රටක වුණත් බරපතල ගණයේ අපරාධකරුවන්ට අප ලැබෙන්නේ නැහැ නඩුව ඉවරට කම්ම. ඒ ඔවුන් රඳවාගෙන ඉන්නවා. මොකද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් ඔවුන්ගේ ඒ නඩු කටයුත්තේ ආරක්ෂාව වෙනුනුත් ඔවුන් රඳවගෙන ඉන්නවා. ඉතින් ඒක සිදු වෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවේ බොහොම ඉතිහාසයේ බොහොම පෙරලියක් කරපු අපරාධයක්. ඒ අපරාධේ නිසා සංජීවනේ මේ සංජීව මොන සංජීවද යන්නේ මැරුවේ. ඒ කියන්නේ ඔය ගම්පා ප්‍රදේශයේ මිනිමරුම් කරපු කප්පන් ගත්තේ පාතල් අපරාධකාරයා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේකට කිසියම් විදිහකට මේ කතාවත් එක්ක දැන් අපි නිර්මාණය කරනවා යම්කිසි කතාවන් යම්කිසි ප්‍රශ්නාර්ථ ලකුණු. ඒ ලකුණු වලට ආණ්ඩුවේ විශේෂයෙන් අධිකරණ ඇමතිවරයාගෙන් කිසියම් සාධනීය පිළිතුරක් ලැබිය යුතුයි කියලා මම හිතනවා. ඒක මං හිතන්නේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච දෙයක්.
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: Аварчена.
1: Рохан Каруна Ратна идири пат карай.
2: එක්දස් නවසය හැට හත අවුරුද්ධ දවසක කොළඹ සෙන් බ්‍රිජට් කොන්වන්ට් එකේ තිබුණ ලොකු සංගීත ප්‍රසංගයක්. ඒක පැවැත්වේ ඒ කොන්වන්ට් එකේ අරමුදල් තර කරගන්න. එදා ඒ ප්‍රසංගයට හොඳ දක්ෂ සංගීත කණ්ඩායම් කීපයක්ම සහභාගි වෙලා තිබුණා. ඒ කියන්නේ ලා සිලනියන්ස්, මූන්ස්ටෝන්ස්, ලා ලෙවිනියන්ස්, ලොස් ෆ්ලෙමිංගෝස්, හමිං බර්ඩ්ස්, ලා බම්බස්, ලොස් මුචාචෝස්, ට්‍රියෝ ලොස් සෙරෙන්ඩස් වගේ සංගීත කණ්ඩායම්. ඒ සංගීත ප්‍රසංගේ නම් කරලා තිබුණේ ආසිරි කුසුම් කියලා. මං අර මුලින් කියපු සංගීත කණ්ඩායම් වලට අමතරව හතර දිනක් හිටපු සංගීත කණ්ඩායමකුත් සෙල්ලම් කරා. හැබැයි මේ කණ්ඩායම අනිත් කණ්ඩායම් වලට වඩා වෙනස්. අනිත් කණ්ඩායම් ඉලෙක්ට්‍රික් ගිටාර්ස්, කොංගෝ ඩ්‍රම්ස් වගේ භාණ්ඩ පාවිච්චි කරද්දී මේ කණ්ඩායම පාවිච්චි කරේ නිකන් බොක්ස් ගිටාර්ස් කීපයකුත් රබානකුත්. ඒ අය එහෙම කරලා තියෙන හිතාමතාමයි. ලංකාවේ ගීතයක් ගායනා කරනකොට අපේ ජාතික අනන්‍යතාවය රඳවගන්නයි එහෙම කරලා තියෙන්නේ. වැඩි කල් යන ඉස්සර ඒ සංගීත කණ්ඩායම හැමෝම අතර ජනප්‍රිය වුණා. ඊළඟ අවුරුද්ද ජූලි මාසේ ඒ කණ්ඩායම ගීත කිහිපයක්ම රෙකෝඩ් කරා. පැට්‍රික් කොරයා මහත්තයාගේ ෆිලිප්ස් තැටි සමාගමේ තමයි ඒ රෙකෝඩින් එක කරේ. ගීත ලිව්වෙත් ඒ කණ්ඩායමේම හිටපු සමාජිකයෙක්. ගීත තුනයි තැටි ගත කළේ. ඒ තැටි උණු කැවුම් වගේ විකිණෙන්න පටන් ගත්තා. මේ එයින් එක ගීතයක්.

එක ගීතයක තැටි තුන්දාහ බැගින් විකුණුනා කියර සඳහන් වෙනවා. මම අද කතා කරන්නේ කවුරු ගැනද කියලා මේ වෙනකොට ඔබ දන්නවා. දන්නේ නැතිනම් තමයි පුදුමයි. ධර්මරත්න බ්‍රදර්ස් අහලා තියෙනව නේද? ධර්මරත්න බ්‍රදර්ස්ලා ඊළඟට සූර්ය ලේබලේ යටතේ ගීත කීපයක්ම රෙකෝඩ් කළා. වාසිටි කොල්ලෝ, සුහද පැතුම්, සහෝදරයෝ හතර දෙනෙක්, කෙල්ලනිමේ හපල්ලා අහලා තියෙනවනේ. මේ කණ්ඩායමේ ඉන්නේ එකම පවුලේ හතර දෙනෙක්. ක්‍රිස්ටි ධර්මරත්න, මැක්ස්වෙල් ධර්මරත්න, මෙල්රොයි ධර්මරත්න, රොනල්ඩ් ධර්මරත්න තමයි මේ හතර දෙනා. ඒ වෙනුවට බිහි වෙලා තිබුණු එකම පවුලේ සහෝදරයෝ හතර දෙනෙක් සම්බන්ධ වුණු එකම කණ්ඩායම තමයි ධර්මරත්න බ්‍රදර්ස්. ඒ අතරින් මෙල්රොයි ධර්මරත්න වඩාත් ප්‍රසිද්ධ වුණා හේතු ගණනාවක් නිසා. මම මෙල්රොයිව කිහිප වතාවක්ම හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ 70 ගණන්වල. ඒ කාලේ මෙල්රොයි වැඩ කළේ පොල්වගා මණ්ඩලයේ කොළඹ තිබුණු ප්‍රධාන කාර්යාලය. ඒ දවස්වල මම නිතරම මේ කාර්යාලයට යනවා ලක්විජේ සාගර පළන්සෝරි මහත්තයා මුණ ගැහෙන්න. එතුමා ඒ කාලේ නම් මගේ හිතවතෙක් විතරයි. පස්සේ කාලෙක එතුමා මගේ ළඟම ඥාතියෙක් බවට පත් වුණා. ඉතින් ඔය ගිය අතරේ වාරේ තමයි මෙල්රොයි ධර්මත්නව මුණ ගැහෙන්නේ. මට මෙල්රොයි වඳුරලා දුන්නේ සාගර. මෙල්රොයිගේ අක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්කගේ දුවටත් හොඳ සින්දු කියන්න පුළුවන්. එයත් 1971 දී විතර ගීත ගායනයට පිවිසියා. නම ශිරෝමි ප්‍රණාංගු.

ධර්මරත්න බ්‍රදර්ස් හොඳ ජනප්‍රියතලයේ ඉන්නකොට මිල්රෝයිට හොඳ අවස්ථාවක් ලැබුණා එයාගේ හොඳම ගායකයාගේ ගීතයකට තනුව යොදලා සංගීතවත් කරන්න. ගීතේ ලිව්වේ කරුණරත්න අබේසේකර.

ඉන් පස්සේ චර් ජෝති පාලට මෙල්රෝයි ගීත කීපයකටම තන යොදලා සංගීතවත් කරලා දුන්නා. ගංගාවයි මහමෝදයි හාවේ නම් එක් වෙලා ඔබ නිදන්න ඔබ නිදන්න මල් එතනෝ මලින් පිරීගිය විශාල් වනේ වගේ ගීත ඔබට මතක ඇති මං හිතන්නේ. ඒ ගීත ඔක්කොම රචනා කළේ කරුණරත්න බේසේකර. ධර්මරත්න බද ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 58ක් ගෙවිලා ගියත් ඔවුන්ගේ ගීත අදටත් ජනප්‍රියයි. මේ කණ්ඩායම ගැයූ ගීත 50ක් පමණ තිබෙනවා. මේ එච්.ආර්. ජෝතිපාලට තනුව යොදා සංගීතවත් කර දුන් තවත් ගීත

සුළං රැල්ල ලෙස හමායමේ මිල්ටන් පෙරේරා ගායනා කරන පුංචි පුංචි තාරකා යන ගීවල තනු හා සංගීත නිර්මාණ මෙල් රොයි ධර්මරත්නගේ. ධර්මරත්න බ්‍රදර්ස් සුජාත අත්තනායක සමඟ ගායන මේ ගීතය පදමාලාව තනුව හා සංගීතය මෙල් රොයිගෙමයි.

Rajakumari Malsaradoni, Kandukare, Priyangika, Vahidata Gaganodare, Punchi Hurathala, Buruvata Andanda, Sakala Bujan Kotakalisant wage geetha kohoma amathaka wenawada neida? Kaalayak gathaweddi me sahodarayan thavakaliko duras una. 1978 di Christi Dharmaratna Medaperadiga rakiyawakata giya. Ronald Dharmaratna nan 1987 di sidunu bus anaturakin jeevithakshayata patthuna. දැන් ඉතිරි සහෝදරය තුන්දෙනා නැවත එක් වෙලා සංගීත කණ්ඩායම සක්‍රීයව පවත්වාගෙන යනවා. පරණ තිබුණු ජනප්‍රියත්වය නැවතත් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් මෙල්රොයි ධර්මරත්න ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර රචනා ලිවීමත් අධ්‍යක්ෂණයත් සිදු කරගෙන යනවා. ඔහු දැන් නිදහස් පුවත්පත් කලාවේදියෙක්. මෙල්රොයි නවකතා කිහිපයකුත් රචනා කර තිබෙනවා. දැන් මා අද ආවර්ජන අවසාන ගීතය ඉදිරිපත් කරන්නම්.

ඒ ගීතයේ තනුවට ඉතාමත් අගනා වගේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් සංගීතවත් කළා මෙල් රොයි ධර්මරත්න. ඒ ගීතයේ ලිව්විත් මෙල් රොයිමයි. මේ ගීතය ලංකාවේ වැඩිම වාර ගණනාවක් තැටිගත කළ ගීතේ බඩපත් වුණා. ඉතින් අදට මම මෙතනින් සමුගන්නම්. අපි ආයෙත් මුණගැහෙමු. මම රෝහණ කරුණාරත්න.

0: අපේ මතකයන් යළිත්වරක් අර ත්‍රීටපල් ලිසට් ගුවන්යුතුලියේ වැඩසටහන් සම්පාධනය කළ මේ රෝහණ කරුණාරත්න කියන මේ ආදරණීය කලාකරුවා සහ නිර්මාණකරුවාගේ ඒ මතක සටහන්වලට අරංගිය ලස්සනම වැඩසටහනක් ලක්මිර ඉතිහාසර අදකතු වුණා. මේක ඇත්තටම රසවත්කම රංජිත් සහ මට දරාගන්න බැරි තරම් රසවත්කමක් වත්කමක් වටිනාකමක් ඇතිකරපු වැඩසටහනක් විදිහට මගේ ඉතිහාසයට එකතු වෙනවා. ඇත්තටම රෝහණ කරුණාරත්නයන්ට ස්තුතිවන්ත වෙනවා. මේ මෙල්බන් වල මෙතරම් දක්ෂ මෙතරම් නිර්මාණාත්මක කලාකරුවන්ගේ පුරවරයක් වෙච්ච මෙල්බන්. මොකද මේ මෙල්බන් කියන්නේ ඇත්තටම පුංචි ලංකාව. මේ ලංකාවේ අපි ඉන්නකොට අපට දැනෙන්නේ නැහැ මේ ලංකාව මේ ලංකාවේද ඉන්නේ ඕස්ට්‍රේලියාවේද ඉන්නේ කියලා. ඒ තරම් සුන්දර නිවහනක් සුන්දර ලස්සනක් සුන්දර මතක සටහන් ඇති කරපු නගරයක් මේ මෙල්බන් ගැන ඇත්තටම අර මෙල්බන් පේරාදෙණියේ නුවර යුනිවර්සිටි වගේ මෙල්බන් කියන එක ගැන කතන්දර බොහොම ලස්සන ඉන්නවා. බොහොම ලස්සන සුන්දර නිහතමානී ගෞරවාන්විත ශ්‍රේෂ්ඨ මිනිස්සු ජීවත් වෙන ගෞරවනීය පළාතක් විදිහට මගේ ඉතිහාසයේ මගේ මතක සටහන් වලට එකතු වෙනවා. ඉතින් රෝහණ කරුණාරත්න මහත්මයාණෙනි ඔබට ලක්මිර වෙනුවෙන් අපි දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. අපේ අසන්නන් වෙනුවෙන් අපේ ගෞරවනීය අසන්නන් වෙනුවෙන් මේ වගේ ලස්සන වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් රංජිත්
1: ඔව් ඇත්තටම රෝහණ කරුණාරත්න කියන්නේ මෙල්බන් වල ඉන්න මාධ්‍ය ප්‍රවීණයෙක්. අපි සාලිය කිව්වා වගේ ට්‍රිපල් සෙඩ් වල ඉදිරිපත් කරපු වැඩසටහන් අපිට මතකයේ තියෙනවා දිගටම. ඉතින් මේ වැඩසටහනත් ඒ රසයෙන්ම ඒ මිහිරෙන්ම අපිට ඉදිරිපත් කළ තිබුණා. අපි බොහොම ඈත අතීතයට අපි අරගෙන ගියා මේ ගීත ටිකත් එක්කම ධර්මරත්න බ්‍රදර්ස්ලා ගැන මතක් කරලා. ඉතින් මේ වගේ වැඩසටහනක් කරන්න සැහෙන කාලයක් වෙලාවක් ගත කරන්න ඕනේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ මෙච්චර වෙලාව කාලය කැප කරලා අපි වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන.
0: ඔව් ඉතින් අපි අසන්නන් වෙනුවෙන් අපි දහස් වාරක් ස්තුතිවන්ත වෙනවා රෝහණ කරුණාරත්න අපේ ආදරණීය කලාකරුවානන්ට.
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

0: ஆயபவன் அசன்னி அதாபி கதாக்கரன்னே அப்பகே ஆஹார ரசே வடிகரன ரசகாரகன ஏ தமை MSG கேன மோனோசோடியம் குளுட்டமேட் சஹ அப்பே சாம்பிரதாயிக ஆஹாரயக்வன உம்பலகட MSG கேன்னே கிருத்திம ரச திரவியக் கேல பஹோ தினா சிதனவா ஏ வகேம பிலிகா காரகயக் கில பஹோ தினேக் விஸ்வாச கரனோ ஹபை வித்யாத்மகம பலுவோத் ஏய ஆரக்ஷித ரசகாரகயக் லோக சௌக்ய சங்விதானே ಅಮೆರಿಕಾನು FDA ಆಯತನೆ ಸಹ ಯುರೋಪೀಯ ಆಹಾರ ಆರಕ್ಷಣಾಧಿಕಾರಿಯ ವಗೆ ಪ್ರಧಾನ ಆಯತನ ಸಿಯಲ್ಲ MSG ಸಾಮಾನ್ಯ ಪ್ರಮಾಣೇನ್ ಭಾವಿತೆಯ ಆರಕ್ಷಿತೈ ಕೆಲ ತಹವರು ಕರಲ ತಿಯನೋ
1: MSG ಅಪೇ ದಿವಟ ದಿನ ಪ್ರಧಾನ ರಸಯ ತಮೈ ಉಮಾಮಿ ಕೇನ ರಸಯ ಏಕಿಯಾನೆ ಮಸ್ ಮಾಳುವೆನಿ ಆಹಾರ ವೆಲ ತಿಯನ ಗ್ಯಾಂಬುರು ಸಾರವತ್ ರಸಯ ಇಂಗ್ರೀಸಿಯನ್ ಸೇವರಿ ಕೇಲ ಹಂದುನ್ಮನ ಕೇಮ ವೆಲ ತಿಯನ್ಯ ಮೇ ಉಮಾಮಿ ಕೇನ ರಸಯ ನಮುತ್ ವೆದಗತ್ ಕರುಣಾಕ್ ತಿಯನವಾ MSG වැඩි ප්‍රමාණයෙන් දාන්න ගියොත් රසය වැඩි වෙන්නේ නැහැ.
2: අනෙක් රස ආවරණය වෙලා ආහාරයේ අස්වාභාවික රසයක් ගන්න පුළුවන්. ඒක හරියට ලුණු වැඩියෙන් දැම්මම රස වැඩි වෙන්නේ නැහැ වගේ.
3: දැන් අපි බලමු අපේ දේශීය ආහාරයක වන උම්බලකඩ ගැන. උම්බලකඩ කියන්නේ වියලි කළ මාළු. මේකේ ස්වභාවිකවම ග්ලූටමේට් කියන ද්‍රව්‍ය තියෙනවා. ඒ තමයි MSG වලම රස දෙන ප්‍රධාන සංයෝගය. ඒ නිසා උම්බලකඩ කියන්නේ ස්වභාවික MSG වගේ දියක් කියලා සරලව හිතන්න පුළුවන්.
4: අපේ මුතුන් මිත්තන් කාලේ ඉඳන්ම මේක භාවිතා කළේ ආහාරවල රසය වැඩි කරන්න. උම්බලකඩ, සෝයා සෝස්, මෂ්රූම්ස්, චීස් වගේ ආහාරවලත් මේ ග්ලූටමේට් සුඩාවිකව තියෙනවා. ඒවා ආහාරවල රසය ගැඹුරු කරනවා. ඉතින් අද අපි දකින්නේ MSG කියන්නේ භයානක දෙයක් නෙවෙයි. එය විද්‍යාත්මකව තහවුරු කරපු ආහාර රස වැඩි කරන ද්‍රව්‍යයක්.
3: ඒ වගේම අපි උම්බලකඩත් ස්වභාවිකම ඒ රසයම ලබා දෙනවා. ඉතින් MSG වලට අකමැති නම් ආහාර රස ගන්වන්න උම්බලකඩ යොදා ගන්න පුළුවන්. අවසානයේ කියන්න තියෙන්නේ එක දෙයක්. රසය වැඩි වෙන්නේ වැඩිපුර දාපු දේවල් නිසා නෙවෙයි. නිවැරදි සමතුලිතතාවය නිසා.
5: රසය වැඩි වෙන්නේ වැඩිපුර දාපු දේවල් හින්දා නෙමෙයි නිවැරදි සමතුලිතතාවය. ඒක තමයි ඇත්ත. දැන් අපි වැඩසටහන වුණත් එහෙම අපි බොහොම පරිස්සමෙන් මේ සමතුලිතව මේ වැඩසටහන ගෙනියන්න කියලා උත්සාහ කරනවා. මේ AI කතා බහ ඒ අතරේ අපිට වෙන මානයක් අරගෙන දෙනවා. AI වලින් ඇත්තටම AIටම ඕන විදියට නෙමෙයි අපිට ඕන විදියට තමයි අපි AI හසුරුව ගන්නෙ මේ වැඩසටහනේදී. නමුත් සාලිය ඇත්තටම මට විශේෂයෙන්ම වැදගත් උනේ දැන් අපි බොහෝ දේවල් එක පාරටම විශ්වාස කරලා ඒ මතම ඉන්නවා. MSG කිව්වහම පිළිකාකාරකයක් තමයි. එහෙමම තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් විද්‍යාත්මකව ඒක එහෙම නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හැම දෙයක්ම තැනම කියලා තියෙනවා ඒ සනාථ වෙලා නැහැ කියලා. ඔය වගේ දේවල් තියෙනවා ලංකාවේ. මේ කවුරු හරි කිව්වහම විශ්වාස කරනවා. අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න දෙයක් තමයි විටමින් D ගන්න උදෑසන අවුවෙන් කියලා. උදේ අවුවෙන්. ලංකාවේ ඉස්කෝලේ වල උගන්වන සෞඛ්‍යයට උගන්වන දැනුත් උගන්වන උදේ අවුවේ නෙමෙයි ඕනම අවුවකින් අපේ හැමට වැඩනාම ඉතින් හැමෙන් තමයි ඉතින් මේ විටමින් D කියන එක ජෙනරේට් වෙන්නේ. විටමින් D මතක් කරන්නත් ඕනේ අපේ අසන්නන්ට. මේ සීතල කාලේදී ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අපිට විටමින් D ලැබෙන්නේ නැහැ. ඒක නිසා මතක ඇතුව ඒ කෘතිමව විටමින් D ලබා ගන්නත් ඕන කියලා කියන සාලිය මොකද හිතන්නේ මේ උඹල කඩ ගැන?
6: ඔව් ඇත්තරම මෙහෙමයි. මේ මේ මෙවන් වැඩසටහන් වලින් අපි කීදීම කියලා කියනවනේ. ඒ කියන්නේ අර අපි වලකට වැටුනහම එකපාරට අර නිින්ද කැඩලා අලුත් නිින්ද කැඩලා අලුත් අලුත් ප්‍රകൃතිතාවයට පත් වෙනකොට අපිට අලුත් සිතිවිලි පහළ වෙනවනේ. ඉතින් මේකේ MSG ගැන මම වුණත් මෙච්චර කල් හිතාගෙන හිටපු ගොඩක් දේවල් නිවැරදි වුණා. ඇත්තට මම වුණත් දන්නවා මම කඩයක් රෙස්ටුරන්ට් එකක් කරුවා යම් කාලයක. ඒකේ මට හිටියා හොඳ chef කෙනෙක්. හොඳට ඉගෙන ගත්තේ මිනිස්සෙක්. ඒ මිනිස්සයා කියනවා මේකේ percentage එකක් තියෙනවා. ඒ percentage එක දාන්න ඕනේ. ගොඩක් කඩවල ඉන්න ස්ටුඩන්ට් දරුවෝ ඒ දරුවෝ දන්නේ percentage එක. ඒ කට්ටිය දානවා රහ වැඩි කරන්න MSG බහුතරයක්. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අර තුලනතාවය. ආහාර රටාවේ ජීර්ණ පද්ධතියේ තුලනතාවයේ බිඳිලා ඔවුන්ගේ ඔවුන්ට බඩේ අමාරු බඩලියම් ඊළඟට බඩරිදීම් වගේ විවිධ දේවල් වලට ලක් වෙනවා. ඒකත් එක අර දොස්තර කෙනෙක් දෙන බෙහෙත් වට්ටෝරුවේ බෙහෙත් ප්‍රතිශතය වගේ MSD එකත් ඒක එක ප්‍රතිශතයකට එක වට්ටෝරුවකට දාන්න ඕන කියන එක තමයි කියන්නේ. ඉතින් ඇත්තරම අර අපි කවුරුත් කතා කරනවා වගේ හැම දෙයකම සීමාවක් මායිමක් තියෙනවා. ඒ බෝඩර්ස් වල අපි ඉන්න ඕනේ බෝඩර්ස් වලින් එහාට අපි යනවා නම් ඒක අපේ තියෙන උන්මත්තක ක්‍රියාවක් හෝ මෝඩ ක්‍රියාවක් විදිහට තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. ඒතර කෙසේ වෙතත් මේ වැඩසටහන නම් බොහෝම අර්ථවත්. මොකද මේවන් වැඩසටහන් නිර්මාණය කිරීම තුලින් අපි තුල ඇති වෙන අර කීදීම, අපි තුල ඇති වෙන අවදීම, අපි තුල ඇති වෙන තිගැසීම අපේ ජීවිතවල අලුත් මානයකට යොමු කරන්න හේතු වෙනවා. මොකද MSG ගැන අද අපි දසන්නන්ට අලුත් මානයකින් කතාව කියමු.
5: ඔව් MSG කියලා කියන්නේ 아무තු දෙයක්ුත් නෙමෙයි මේ වැඩසටහනින්ම කිව්වා. අපි උඹලා කඩ කියලා ඉවරලා කැමෝල්ට දාලා ඒ ගන්නෙත් ඒ රසෙම තමයි. එතකොට ඒ රසේ අපි අපේ අම්මලා තාත්තලා ආතිල සීයලා ඒ කාලේ මුතුන් මිත්ත ඔක්කොම මේ උඹලා කඩ කැම රස කරන්න මේක දැනගෙන හිටියා. ඒ වගේම තමයි අපි මේ MSG හොයාගත්ත කම්පැනි එක තමයි මේ අජිනෝමොටෝ කියන එක. අජිනෝමොටෝ කියලා අපි ලංකාවේ කියන්නේ ඒක කම්පැනි එක නමක්. ජපානයේ තියෙන අජිනෝමොටෝ කියන කම්පැනිෙන් තමයි MSG තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම අපි ටිකක් හොයලා බැලුවාම හොයාගන්න පුළුවන් අපේ අතර තියෙන. නමුත් කවරෝ හේතුවන් නිසා අපි දේවල් හොයන්නේ නැතුව කවුරු හරි කියන දෙයක් ඒ විදිහටම පිළි අරගන්න යනවා. දැන් අපි කිව්ව උනත් නෙමෙයි ටිකක් හොයලා බලන්නේ මේ අන්තර්ජාලය තියෙන නිසා අසන්නන්ට බොහොම ලේසියෙන් මේ වගේ කාරණා හොයාගන්න පුළුවන්.
6: ඔව් ඇත්තටම හොඳයි. ඔව් ඉතින් ඇත්තටම අපි මේ අපේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයට යන්න ඉස්සෙල්ලත් ඉතින් අපි අලුත් මේ වැඩසටහන වලට මේ මාතෘකාවක් කතා කළ යුතුමයි. ඉතින් ඇත්තරම මේ මෞබිම ගත්තාම මේ මෞබිමේ තියෙන විවිධ වෙනස්වීම් හැඩතලයන් ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනවා. මේ වෙනස් හැඩතලයන් මොකද අපිට අර 1956 බණ්ඩාරනායකගේ පාලන කාලය තුළ ඇතිවෙච්ච වෙනස්වීම් අදත් මිනිස්සු කතා කරනවා. ඒත් එක්කම 1977 JR කරන ලද වෙනස්කම් ගැන අදත් මිනිස්සු කතා කරනවා. 1977 JR ජයවර්ධන විශාල වෙනසක් ශ්‍රී ලංකා ආර්ථිකයට කළා. ශ්‍රී ලංකා ආර්ථිකයේ අර සහජීවන ආර්ථිකය, සමතුලිත ආර්ථිකය එහෙම් පිටින් උඩුයටුකුරු කරලා ශ්‍රී ලංකාව ණය වෙලා තිබෙන ලෝකෙට ඒ ණය ශ්‍රී ලංකාව ණයබර රාජ්‍යයක් බවට පරිවර්තනය කළා. ශ්‍රී ලංකාව එහෙම් පිටින් තව කෙනෙක්ගෙන් යැපෙන රාජ්‍යයක් බවට පරපෝෂිත ගානට ශ්‍රී ලංකාව පත් කළා. ඒකෙන් මිදිලා ශ්‍රී ලංකාව යලිත් තමන්ගේ මාවතක්, තමන්ගේ අලුත් මාවතක්. මේ මාවත තමන් මතම යැපෙන මාවතකුත් නෙවෙයි, මුළු ලෝකෙත් එක්කම සහජීවනයෙන් සහයෝගයෙන් කැමැත්තෙන් ඔවුන්ගේ උදව් පදව් ඇතුව මේ යන ගමනක්. මේක බොහොම ලස්සන සුන්දර ගමනක්. මේක බොහොම ලස්සනට කළමනාකරණය කරනවා. මේ ගැන අපි ආඩම්බර වෙන්න ඕන. විශේෂයෙන් මේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මේ ආණ්ඩුව තුළින් ඒ ගැන අපි ඇත්තරම කතා කළ යුතුයි. අද සෞඛ්‍ය ශේත්‍රය ගත්තාමත් සෞඛ්‍ය ශේත්‍රයේ ජනතාවට ප්‍රතිලාභ නිරන්තරයෙන් හම්බුනා ඉස්ස. ඒ ගැන අපි ඇත්තරම කතා කළ යුතුයි. අද සෞඛ්‍ය ශේත්‍රය ගත්තාමත් සෞඛ්‍ය ශේත්‍රයේ ජනතාවට ප්‍රතිලාභ නිරන්තරයෙන් හම්බුනා ඉස්සර. ඔබ

0: අපි ඕස්ට්‍රලියාවේ සල්ලි එකතු කරලා තියෙනවා කැන්සර් හොස්පිටල් එකට එක එක ස්කෑන් යන්ත්‍ර සීටී යන්ත්‍ර ගන්න. අද ඒවා රජයෙන් දෙනවා. මෙන්න මේ වගේ සුවිශේෂ වූ වෙනස්කම් ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පාලකයෝ අද වෙනකම් වාහන ගැනල නැහැ. වාහන පරණ වාහන පාවිච්චි කරන්නේ. ඔවුන් වාහනවලට මුදල් වියදම් කරන්නේ. ඔවුන් අද රටේ ජනතාවට බස් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මම මේ ළඟදී මේ අපේ රෝහණ අපේ රොෂාන් මල්ලිට කිව්වේ අපේ අම්මා දැඩි මහින්ද භක්තිකයෙක්. අපේ අම්මලා හැම වෙලාවෙම බස් එක ගියා නම් අපේ අම්මලා එදා ඉඳන්ම අනුරට තමයි ඡන්දෙ දෙන්නේ. මොකද ඒකේ තියෙන එයාර් කන්ඩිෂන් බස් එක. බස් එකේ තියෙන සුන්දරත්වය, බස් එකේ තියෙන නිශ්ශබ්දභාවය, බස් එකේ මේ කියන ඇත්තරම යුරෝපෙක ජීවත් වෙනවා වගේනේ. බස් එකේ ඊළඟ හෝල්ට් එක කියනවා. අර මිනිස්සු ඉස්සර එහෙම මිනිස්සු නැ සෙනඟ පිරිච්ච බස් අස්සෙන් වීදුරින් එබීවි බලනවා ඊළඟ හෝල්ට් එක පහුවේද නැද්ද නැද්ද කී කී බලාගෙන බල්ලා සමහර වෙලාවට ඒ අම්මලා බස් හෝල්ට් එක පයින්කොට කෑ ගහනවා. කෑ ගහනකොට ඒ මිනිස්සයා ඊළඟ බස් හෝල්ට් එකේ දාලා ඒ අම්මා ඒතරින් ඉඳන් පයින් එනවා. අනික අම්මලාට පඩිපෙල් නැගෙනකොට තියෙන අමාරුව බලන්න. ඉතින් මේ ඇත්තරම මේ ආණ්ඩුව ඇත්තරම මහජනතාව වෙනුවෙන් ඉපදිච්ච ආණ්ඩුවක්, මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්, කොන්දේසි විරහිතව අපි අගය කළ යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුවේ තියෙන හිටින තක්කඩි හුරු එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ඔවුන් ගැනත් අපි නිරන්තරයෙන්ම ලක්මීරි හෙල්දරව් කරනවා. ආණ්ඩුවේ කරන වැරදි, ආණ්ඩුවෙන් කරන අඩුපාඩු අපි කොන්දේසි විරහිතව අපි ඒක පෙන්ලා දෙනවා. නමුත් ඒකේ මුඛ්‍ය පරමාර්ථය රජය නිවරදි කිරීම, රජයට යම්කිසි විදිහකට හැරීමක් දීම පමණයි. ඒ තුළින් මේ රජය හැකිප්තාමන මේ රජය හරි මාවතේ හරි දිසාවේ ඉන්න තාක්කල් අපි රජත් එක ඉන්නවා. ඒකත් බොහොම ආඩම්බරින් කියන්න ඕන.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද මිහිර හඳුනාගත් ලක් මිහිර.
2: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවුබිමේ.
3: විසිදෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පසුගියදා ගැසට් කරනු ලැබුවා. එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වා වන අතර අභිහචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා ලෙසද සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත් අග විනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහුගේ වයස අවුරුදු 67ට එළඹෙන දින හෝ අග විනිසුරු ධූරයට පත්වන දිනේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනේ යන දින දෙකෙන් කලින් එළඹෙන දිනේ බවද එහි සඳහන් වනවා. නීගමුව, මහර, මැගසින්, කුරුබිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ව හේතුවෙන් සිදු වූ දේපල හානිය රුපියල් මිලියන 255කට අධික බව රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අතර බන්ධනාගාරවල පවතින තත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. එමෙන්ම රැඳවියන් මුහුණ දී සිටින කැටියු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ස්වාබැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ. ඒ අනුව බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සිළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවීමෙන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර කිහිපයක ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් 10කට වැඩිවීම හේතුවෙන් අභිහාචනාධිකරණය හරහා ඇප ලබා ගැනීමේ ප්‍රමාදයන් ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචි හේවා මහතා සඳහන් කළා. ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ

0: හනින් පොලිස් ප්‍රතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වෙනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මීගම්මුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු නව මැගසින් සහ කුරුමිට හා පල්ලන්සේන බන්ධනාගාරවලද නොසන්සුන්තාවයක් වර්ධනය වුණා. දිගින් දිගටම බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මෙම තත්ත්වය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ත විජේපාල මහතා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැප වෙමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන්න අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බවද කියා සිටියා. ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. වාර්තා වෙනවා පල්ලම්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානයේ ලොකු කලබලයක් තිබෙනවායි කියලා. අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා මේ මැගසින් එකේ කුරුවිටත් පල්ලම්සේනත් සිදුවී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.
2: අධිකරණ ඇමතුමා විශේෂ සාකච්ඡා කීපයකට සම්බන්ධලා තියෙන්නේ. මහජන ආරක්ෂා පිළිබඳ ඇමතුමා තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
3: මේ ගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලම්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන අද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.
1: අවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. තමුන්නාන්සලා අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්න ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්න ඇති වුණා ඊයේ රෑ. කුරුවිට අද උදේ පල්ලම්සේන බන්ධනාගාරෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. එකක් මතක තියාගන්න, කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මේ අපරාධ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට
3: අරගෙන
0: ආදිවාසී පනත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත් ආදිවාසීන් ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු පරිදිමින් සිදු කරන බවත් ග්‍රාමාධිපතිවරිය සඳහන් කළා. ආදිවාසී පරම්පරාවක විඳඹු මාතාවන්ට ගරු කිරීම ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම යන තේමා කරගනිමින් දමාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ පැවති ලෝක ආදිවාසී දිනය 2026 සැබරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින් ග්‍රාමාධිපතිවරිය මෙම අදහස් පළ කළා. සංවර්ධනය අනු ආදිවාසී ජනතාවගේ උරුමය විනාශ කිරීමෙන් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සිළු දිනාගෙම පරම වගකීමක් බවද අවධාරණය කරනු ලැබුවා.
4: ආදිවාසී වැදි ජනතාවගේ අනන්‍යතාවය, පාරම්පරික දේශීය දැනුම සහ උරුමය අද වඳ වී යාමේ අවධානමට ලක්ව තිබෙනවා. විශේෂයෙන් භාෂාවක් නැති වෙලා යනවා කියන්නේ සංස්කෘතියක් නැති වෙන එක. වසර ගණනාවක සිට ආදිවාසී වැදිනායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කර ගැනීම පිළිබඳ විවිධ රජයන් සමග සාකච්ඡා කළත් එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවීම ඇමතිතුමාගේ මැදිහත්වීම මත අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම වැදි ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන වනාන්තරයට ඇතුල්වීමට අවසර ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම, නිත්‍යානුකූල හැඳුනුම්පතක් ලබා දීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන ආයතනයකට අත්සන් තැමීම සිදු කළ ඉවරයි.
0: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අතරංගුවටගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාකරකාරීව සම්මතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරුණා. එෙහිදී ඔහුට විදේශ ගමන් තහනමක්ද පැනවූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාකරකාරීව සම්මතා පසුගියදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියා. ඒ පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගියදා පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. එෙහිදී පොලිස් ප්‍රතිවරයාට මර්ධන තර්ජන සිදු කිරීම, ජනාධිපතිවරයා මහජනදාව අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. තමාට සක්‍රීය දේශපාලනයට යළි පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව අමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා. වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු පෞද්ගලික හේතුන් මත තමා තානාපති ධූරයෙන් ඉවත් වූ බවත්, ඉවත්වන ලෙස රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් ඔහු අවධාරණය කළා. අමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් මෑතකදී ඉවත් වූ මහින්ද සමරසිංහ මහතා මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබුණා. තම තානාපති කාලය තුළ ශ්‍රී ලංකා අමරිකා සබඳතා ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සඳහා ඇමරිකාවේ සහාය ලබා ගැනීමටත්, ඇමරිකාව විසින් පනවන ලද බදු 10% සීමාවට රඳවා ගැනීමටත්, එරටින් නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටර් කිහිපයක් ලබා ගැනීමටත් කටයුතු කළ බව සමරසිංහ මහතා සිහිපත් කළා. වසර 27ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර තිබුණද තවදුරටත් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේ වෙතත් ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා දීමට තමා තවදුරටත් සූදානම් බව ඔහු ප්‍රකාශ කළා.
5: මම අවුරුදු 5ක් කිට්ටු වෙන්න තානාපති සේවයේ තානාපතිවරයා හැටියට කටයුතු කරලා මේ ගිය මාසේ 31 වෙනිදා මගේ කාලේ ඉවර වෙනට කලින් මං ඒ තනතුරෙන් අයින් වෙලා රජයට දැනුම් දීලා අයින් වෙලා අපහු මව්බිමට පැමිණියා. ඉතින් මම දේශපාලනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං අවුරුදු 27ක් එක දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු ගණනාවක් මට දරන්න අවස්ථාව ලැබුණා. අඳුපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම, ව්‍යවස්ථා මණ්ඩලයේ මම නියෝජනය කරා කාලයක්, ස්ථාවර කොමිටු ගණනාවක සභාපතිකම දරලා ඒ කටයුත්ත මම කරා. ඉතින් ඒ නිසා මගේ බලාපොරොත්තුවක් නැහැ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා දේශපාලනයක් කරන්න. ඉතින් මගේ අදහස, මගේ පෞද්ගලික දේවල් හරියට පිළිවෙලකට ගන්නකම් ඒ කාලය මම බලාපොරොත්තු වෙනවා ඒකට යොදවන්න. ඒ වගේම පවතින රජය මගෙන් ඉල්ලීමක් කරොත් උදව්වක් කරන්න කියලා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවලට ඒ උදව්ව කරන්න මම සූදානම්. මොකද මම ඒ අවුරුදු 5ක කාලයක් තුලදී ජනාධිපතිවරු 3 දෙනෙක් එක්ක වැඩ කරා. ඒ 3 දෙනාත් එක්කම කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරා. ඉතින් ඒ නිසා මට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. මගේ හදවතේ තියෙන්නේ මගේ මව්බිමට උපරිම කරන්න.
0: දූෂණ විරෝධී පනතට ගෙන එන සංශෝධන යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සීමා පැනවීමට අදහස් නොකරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සසු පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට පමණක් මෙමගින් අදහස් කරන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
2: නමුත් අපි ආණ්ඩු වශයෙන් තීන්දුව කළ තිබෙනවා එම සීමා කිරීම මහජන නියෝජිතයන්ට සිදු විය යුතු නැහැ. ඒ නිසා මහජන නියෝජිතයන්ට අදාළ කරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමද ඕන කෙනෙක්ට ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට යොදා ගන්න පුළුවන්. ඒ මහජන නියෝජිතයන්ට අදාළව අපි සංශෝධන දී බලාපොරොත්තු වෙනවා. මහජන නියෝජිතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට එක ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒක ඉතින් මිස්යූස් කරන එක හොඳ නැහැ. ඉතින් ඒ අයිතිවාසිකම ජනතාවට ලෙස මිතුරු කරලා මහජන නියෝජිතයන් නොවන අනිත් අයට යම්කිසි සීමාවක රජයේ නිලධාරීන් විවිධ පුද්ගලයන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට මේ ප්‍රිවසි ආරක්ෂා කරන විදිහට ඒ පනත සංශෝධනය කරන අවස්ථාවේදී සිදු කරන්න.
0: 2025 වසරේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙස පැතුම් නිශ්චන්ත පසුගියදා ප්‍රදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම මෙහිදී වසරේ විශේෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා කණ්ඩායමේ නායිකා චමලී අතපත් වූ සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ අතර 2025 වසරේ හොඳම ටෙස්ට් ප්‍රතිකරු ලෙස පැතුම් නිශ්චන්ත සම්මානය දිනා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩිකා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ අතර 2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිදු පසරංග සම්මාන ලාභීන් අතරට එක් වුණා. දුෂ්මන්ත චමීර 2025 වසරේ 2020 හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත් අතර පැතුම් නිස්සංක එම අංශයේද හොඳම පිතිකරු ලෙසත් දසුන් ශානක එහි හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකා ලෙසත් සම්මාන දිනාගත්තා 2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස කමරී අතපත් වූ සම්මාන ලැබුව අතර එම අංශයේ හොඳම පිතිකරුණිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන ලැබුවා මේ අතර 2025 වසරේ 2020 හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවිෂා දිල්හරි හිමි කරගත් අතර කමරී අතපත් වූ හොඳම පිතිකරුණිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාවලෙස සම්මානය දිනාගත් මෙම සම්මාන උළෙලේ 2025 වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවලෙස පිළිවෙලින් කමිල් මිචාර හා ඉමේෂ අබ්දුලානි ඇතැයිමට ලක් වුණා. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

පුරා පෑ දෙකක වැඩසටහනක අවසානයට ඇවිල්ල තින්න ඉතිං අපි සමගෙන යන්න අය සූදානම අදත් මැදිරියේ සාලිය කලපත්ති ජගත්දේ ඉදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ ලබන සතියත් හමුවෙන තුරු අයිබෝන් කියනවා මේ ගීතයත් සමගින් මේ ගීතයත් සමගින් අප පොඩක් විනාඩියක විතර.